එකඳා මනුනිවා මතුචි මත පතදරඛාප වහිගුරු හේ අකාල පුරුඛාපුනේ පන්ත දේශදා සහ ඉදතර්ජියා